0: කියනවා මේක 30ට අඩු කරනවා කියන එක. ඒකත් මහ බැංකුව අධිපතිවරයා හෝ මහ බැංකුව පැත්තෙන්.
1: Real Radio in the city, Colombo 971. On the hills, Kandy. Down south, 971. Island wide and every nook and corner. Realradio.lk. It's on the air everywhere. This is Real Radio. Keep it real.

0: මැරෙනවා වෙන්නේ නැහැ නේ එහෙම වෙන්නේ
1: නැහැ ඒක එහෙම නම් අපේ ගොඩ දෙනෙක් දැන් අපි පන්න කොමිද පටන් අරගෙන මේ මේ මාසෙ වෙනකොට අපි අවුරුදු 5ක් වෙනවා කිසිම කෙනෙක් මේ වෙනතුරු අපිට
2: Real Radio in the city Colombo 971 on the hills Kandy down south 971 island wide and every nook and corner realradio.lk it's on the air everywhere this is Real Radio keep it real